0: කබිරිබ පාවසි ආකාශවාණී ඉම්ෆාල් ලිඛිනි. ඉංග්‍රීසි මචම පම ෆුඩම් මාපන්ගේ කාර්ගිල් ලෑන්ද සහිත් ඔයක්‍රබ ලැමිසිං මෆම්ද එකයි කුම්න උත් පොයි නංගසි කාර්ගිල් විජේ දිවස් කි පලන් තරම් පාන් තොක්ලි තරම් රසික මලි රෙනේන රාෂ්ට්‍රපති ද්‍රෞපදී මුර්මු උපරාෂ්ට්‍රපති සිපි රදා කෘෂ්ණන් අමසුන් ප්‍රධාන මන්ත්‍රි නරේන්ද්‍ර මෝදීන මමලාය බාකි දමක් තතවයින පොන්ත ඔයක්‍රබ තවුනා ෆරබ ලැමිසිං අදුගි මෆම්ද සරාන්ජලි කලි සෝෂල් මීඩියාද තගර් පවරල් ද රාෂ්ට්‍රපති ද්‍රෞපදී මුර්මු නහයි ලැමිසිං ගි හන්බලේ ත්‍රබ තවුනා ලින්ගසෙත් අමදි මරේ බක් නින්බකි තොං අදුන වර ලැමි ගි තොයිදෝ හෙන්දෝ පොම පංගල් අද උත්ලි මාන හයි මොකෝගේ තෝනා ලිංසෙන් අදන හගලක්ලිබ මිරුවල් ඩක් කතෝප අමදි මතෝ මසකංග බගලොනන ලේබ අසබු සේවා තෝබද පුනින් තෝකලගනි උපරාෂ්ට්‍රපති සිපි රදා කෘෂ්ණන් හයි වාරත් ලමිගි තොයිදෝ හින්දෝප තෝනා ලිංසෙන් අමසුම් කතෝපගන කාර්ගිල් ලාන්ගේ ඓතිහාසික ඔරබ මයි පක්ප අදු පුරක් පංගම් කිබනි ලේබස්න තෝනා පරබසින් අමසුම් මොකෝගේ ඉමු මනුගි මතම් චුපද ලමන් තොන්තුන ලේරකනි ප්‍රධාන මන්ත්‍රී නරේන්ද්‍ර මෝදීනසු තෝනා පරබ ලැමිසිං අදුගි තොයිදෝ හෙන්දෝප මතෝනා මරින්සෙත් අමදි මමලේ බා පුංගක් සෙන්බගි අචෙත්ප පිරෙප අදු දමතම් චුප්ප දලේ බා සිග මියම්න කොක් නොලි හරි මාන්නයි කුදුං තිරප මතම් දු දම කොයින් උත්කි බ තෝනා ලින්චෙල් අදු මතම් චුප්ප දලේ බා අසිගි චොක්තොක් චපම් ඔහොරගනි මණිපුරසු කාර්ගිල් විජේ දිවස් කි පලන් තරම් පංතොක් නකි රාජ්‍ය සර්ගාන සින්දුන ඉම්ෆාල් ගි පැලස් කම්පවුන්ඩ් ලේබ මණිපුර ස්ටේට් ෆිල්ම් ඩෙවලොප්මන්ට් සොසයිටි ගි ඔඩිටෝරියම් ද පංතොක් කි බතරම් ද වංගංග බද රාජ්‍යපාල අජය කුමාර් වලන හයි ngasi gi nimit asi varat lan mi gi mariba ningba kathop ama sung mathong na maring sen adu utpe gi achoba khudam ama original le horgani mang hai masna tungi mirol do supuning thokol lagani rajyapal na hai manipur gi මියෝ කයනසු ලල්මි කි තුංගන් තුංගන් බකන්ලු සින්ද තබක් දවුදුන ලේබා ආසිගෙ සේවා තවද අචෝබ තවදාන් ලෝරි
1: We must remember and honor the supreme sacrifice made by the brave sons of our country. Their valor will always inspire future generations. We owe our respect and gratitude to the martyrs' families and their sacrifices and contributions in service to the nation. The people of Manipur have a wonderful legacy of patriotism. By serving in the various premier services like Army, Navy, Air Force, Assam Rifles and Central Paramilitary Forces. Their contribution is unquestionable and it is always heartening to see people from Manipur serving in these elite security forces. Thanks.
0: Tharamdu da wangang pada Mukhyamantri Yumnang Khemchan Singh Nahai Numit Humbutra Nipani Chumna Chathakiba Operation Bizeda Varat Lanmi Gimiyo ཅང་ག་ ཁུན་ཏེ་ མ་རེ་བ་ཀེ་ དམ་ཏ ཐ་ཝ་ཡ་ ཁ་ ཐ་ཁི་ མ་དུག་ མ་ནུང་ དོ་ ཐོང་ན་ ཕ་རབ་ མ་ནིཔུར མ་ཅ་ མ་ང་ ཡོག་ཁི་ ཁར་གི་ལན་ད་ ཝ་རེ་ ལན་མི་ཀེ་ ཨ་པུན་ བ་ཐོང་ན་ ཨུ་ཏུན་ན་ མ་ལེམ་ དམ་ ཁོ་གི་ ཏོབུང་གམ་ བ་སག་ཏི་ ཨུ་ཁི་ མ་ང་ན་ཧ་ཡ་ ཝ་རེ་ཀེ་ ཌི་ཕེན་ས ཕོ་ཏ་ ལེ་རི་བ་ ལན་མི་ཤིན་ན་ ལེ་བ་ཀེ་ ཅི་རེ་བ་ མ་ཏམ་ད་ ཅོག་ ཐ་བལེ་ཏེན་ ཧོན་ན་དུན་ན་ ལེ་བ་ཨ་སི་གི་ ངང་ཁོ་ཡ་ པ་རིང་བུ ངང་ཏུན་ན་ ལ་ཁལི་
2: ཁར་གི་ལ བི་ཟེ་ དི་ཝ་སཀི་ ཕ་རིན་ ཐོང་ ཨ་སིན་ ཨ་ཏོབ་སིན་ ཨ་མ་དེ་ མ་ཁོ་གི་ ཡིམ་ མ་ནུང་ ཁ་ཐོ་ཁེ་བ་ སིང་ག་དུབ་ ཉིག་སིང་ལེ་ མ་སི་ད་ ཝ་རེ་ཀེ་ ཤ་ཏི་གི་ དམ་ ཨ་མ་དེ་ ཨ་པུན་བ་ སག་ཏམ་ ཁ་ཡ་དན་ ཁ་ཝ་ཡ་ པོན་ཐ་ཝ་ཡ་བ་སིན་ དུགི་ མ་པམ་ད་ ཨ་ནང་སི་ ཐ་གར་པ་ ཨ་མ་དེ་ སར་ཇལི་ བི་ཟེ་རི་ ནུམེད་ ཨ་སི་གི་ ཉིག་སིང་ ཕ་རིན་ ཨ་སིན་ ཨ་མ་ལེ་བ་ཁེ་ དམ་ཁ་ཏ་ ཨ་ཁོ་ཡ་ན ཨ་མ་ཏོ་ཡ་ན ལེ་མི་ན་བ་ ཨ་ཏོབ་སིན་ན་ ཁ་ཐོང་ལ་བ་སིན་ ཨ་དུ ལེ་ན་ མ་ང་དར་བ་ ཨ་མ་དེ་ ཡེག་ན་བ་སིན་དུགི་ མི་ཁུབ་ན་ཧུམ་ སིན་ན་ ལེ་བ་ ཏང་ཡ་ཕ་དེ་ཡ་ན་ཐམ་ ཟན་ནིང་ ཨ་ཁོ་ཡ་ ཁུ་དེ་མ་ན་ ལེ་བ་སི་བ་ཡ་ ཁན་བ་ ཨ་མ་ཏོ་ཡ་བ་ ཟོ་ཁུབ་བ་ ལམ་དམ་མ་བ་ ཨོ་ཡ་ན་བ་ ཁོ་ན་བ་ད་ ཐ་ག་ལ་ང་ལོ་མི་ན་
0: ཁོ་རམ་ ཨ་ཏུ་ད་ ཀྲི་ཧེ་མན་ཏ્રી ગોવિંદાસ ཁོན་ཐོག ཇམ ཏུ་རིཟམ མན་ཏི ཁུ་རེ་ཟམ ལོ་ཁལ MLA Singh Chief Secretary Security Advisor DGP Razigi Civil Amasung Police ki mukhtombo official Singh Sarup yakhi Assam Rifles Sindana Kargil Vijay Divas ki thorom Chirachandpur Chandel Amasung Tenopal Zila Sindha Sup Pangthokhi 11 kV Koringai feeder Amasung BSF feeder line konbamba pham sing Koringai Nilakuti Luang Sambha Amasung BSF kemna chingbamba pham sing da haying ayu pung tara ta badigina nungtil pung mari fawba mai mut kani hairi MSPD shield gi Lamlong sub division number 1 gi manager na topa cherol aman hai Koringai gi ring road hojik chathari basem sa basi gi englaga khongthanga se lakolak pani Memory Manipulation and Migration Understanding the Anomalies in Manipur Census 1961 to 2011 High Namington ba Dr Michael Samche Saban Ibalari Amangasi Phongkre Larik ase National Research Center NRC Manipur na phongbani Kanchipur leba NRC gi building pangthokiba Larik phongbagi thorum atu da Dhanamanjuri University gi hanegi Vice Chancellor Professor Andras Mohan Singh na saruyakhi ahanba maisna nupi macha memorial trust amasung pasoi tuliyama centenary club na sinna tongan tongan bihiram da mukok tarak laba mi okpagi thorum amanga si pasoi patri de leba pasoi tuliyama century club community hall da pangthokre thorm adu da mla sapung kunjikeshwar singh sir yaki indian red cross society Imphal West District Branch Nasinuna, Fayangaleba Chamukuntu, Suba CRPF ki Battalion, the Kerum, the Heart Attack Torpada, Mating Pangani, Hibing Matang, the Miam, the Kangan Begator of Mamak Nasi Pang Tokre, Akaswani, Imphal de Gipau, Tabiri. Shripraha Josinga Sidigi Kendrigi Sixa Mantri Oina Taupure, Damendra Pradhana Maki Pam Tado Kibedigi, Sixa Mantrigi Pam Asirpraha Josida, a handbo Oina Sinabani, Hoji Hosi Sri Josina Consumer Affairs Food and Public Distribution Amasung, New and Renewable Energy Gimantri Ori, Sixa Mantri Oira Batunga Sri Josina Savapati Orina, Sixa Mantralogi Makada Pekaliba, Tonga Tongan Biskim Amasung Torang Sing Matanga, Mipam Mamapang Tok to Naying Sinkre, Mipamadida Kendrigi Sixa Rajamanti, Genta Choduri Amasung Mantralo, Esigimoko Tombo Losing Bissing. Yaki Tung the Pomusinga Unabadas Rejoicing High Mantralo Esiam the Chow Amasung Sarkagiam the Maru Eva Pipa Amani Mantralo Esig Akupa Maro Sing Nintina Ying Sileb Matunga Tonga Tonga Matarang Sing Packet Gani Housing Sana Bagipau Katrimayum Biro Stegi
3: Glasgow Commonwealth Games Ki Kilogram Humphugi Nupagi Weightlifting Eventa Manipurgi Chanambam Risikantana Anova Games Record Thamduna Lupagi Takaman Lore Risikantana Snets Eventa Kilogram Chamakumatu Tangatuna Anova Games Record Thamki Clean and Jerk Kikta Kilogram Chamanifu Humdoi Tangatuna Puna Kilogram Chani Humphumari Tangatpangamki Nupigi Kilogram Nifunipalgi Kanglupta Hauzik Manipurgi Mirabai Chanu Sanari Mahakna Ahum Suba attempta kilogram Marifu Manga Tangatuna Anoba Games record Hamkre Boxing da Nasi Numidang Pung Tarama Toy Minute Nipumanga Chapumatamda Manding Bum Jadumanisu kilogram Yanke Mangagi pre quarter final match da Pakistan gi Sumama Rahmanga Lambataung Naragani Chama Kuntramanga Suba Indian Oil Duran Cup ki Nasi Ranchi gi Birsa Munda Stadium da Sanakiba match Samada Jamshedpur FC na Sri Lanka gi Defenders FC bu Panjil Manga Sinoda Toy Kre Hauzik Kolkata gi Krishor Bharti Kriranganda Indian Army Football Team Amasung Samaleswari Sporting Sanari Sports Authority of India Sai STC Kuman Lampakna Kargil Bijay Divas Kamari Lainana Chenba Sunday on Cycle Ngasi Kuman Lampak Sports Complex Ta Pangthokare Thauram Aduda Kuntaruk Suba Sector Assam Rifles Palilgi Commandant Muhammad Akbar Major Sarangthem Ihes Mitai Amasung Sai STC In Charge Maibum Ramani Chanu Sarugyaki Thorum Masigi Sarukama Oina Training Center Asigi Sanarising Cycle Thauki. Karam Rajibna Tarat Ruksuba Mr. Bistupur District Bodybuilding Contest Lisingani Kuntaruki Man Sports Physiki Champion Oire Bisnupur District Bodybuilding Association Amasung United Gym Bisnupurna Old Manipur Bodybuilding Bodybuilders Association Ambagi Piting Makada Kiam Basanglinda Pangthoki Ba Contest Adugi Junior Amasung Senior Category Da Pritam Nahakpapna Ahanba position Taki. Tetrabhanu.
0: Takachuri Biros Aroiba Damaruiba Pau Amukhana Pradhan Mantri Narendra Modi Hairi Manipurgi Astrophysicist Dr. Ronaldo Lashramna Began Gilamda Toidu Hindu Patabok Doduna Loktak Papu Leiba Asagimi of the Uhanba Kaknatana Malim Pupa Namasak Takli Rajapal Ajay Kumar Valan Hairi Kargil Vizay Divas Term Asina Varat Lamiki Marebak Ningba Katokpa Masung Matongna Marings and Adubu Nahona Naning Singhali Mukimantri Yumnan Kem Chansing Hairi Varakilami Singna Jiriba Matam the Choktabalitan Leiba Asagi Gankwe Paring Bungalkna Lakli, Prahal Josinga Sidigi Kendrigi Sixa Mantri Oina Taupure Amasung Kamalvel Gamski Kilogram Humpugi Nupagi Weightlifting Eventa Manipurgi Chanambam Risikana Anoba Games Record Thamduna Lupagi Takaman Lore Paolo Isiri.